Oimbe ndete kuruga mere FM teantu na ken na kenton news na tukio kwa fans yetu wanda kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe kuwe